0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break. Lunch break.
2: මුණියවස් ෆිලෝම නොදී එකෙම් මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

0: රීති අබදුවස් රීති
1: ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක
2: රීතිකමුන්නේ නමුංගොහලි
1: ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

0: කොම්ම හක්තාය කිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: එහට

0: Game On!
1: මුදේක මෙගර්ඩ්ස් දිවේෆෙම මෙගඩි කර්ම කුරිය මෙගෙන් දා ගේම් ඔන් මේ හෆ්තාගේ ෂෝ ග ශහා මා මේ නිෂා මහාස් වේත එවසරකංග බ
2: හා හෙන්නුවේ දැන් ෂහු බොනේ ෆිය ෆෙම් ෆෝ ද බෝලුන් කා කා මේ
1: කේ මේ යන් එවර් වන් ජේ
2: යා රෙඩි වෙගෙන්
1: අත්තා එංගේ සාදෙන් බොඩ වර බරාබර කොව මිහාර දැන් අස්සගේ ෆෑන් එකේ බොනේ ෆෙම් මිහාර මොලේ නිකි බාලාන කිහා වරෙග්ගේ ෆෑන් නැතෝ අස්සගේ ති තයාරු
2: තයාරු
1: ಅಜಯ ಗುಳು ಮುರಿ ಸುವಾಲ್ತ ಕೆಶಹು ಕುರಾಣ ಇಖ್ತಿಯಾರಿ ಜಾವ ಬಿಸ್ತೇನ ದಿಹ ಸುವಾಲೆ ಕುರಾಣ ಮೀ ಹಮ ಇನಾಮ್ ಕ್ಯಾರಿವ ಮುಂದಾಣೆ ಜವಾಬು ರಂಗಳು ಅವರಕ ನುಬ್ಯಾವರಕ ದುರುವಾಣ
2: ಓಕೆ
1: ಓಕೆ ದೋ ತಯಾರು
2: ತಯಾರು
1: ತಯಾರು ವಜೆ ಮೆ ಫುರ್ತಮ ಸುವಾಲು ಫಶಾಣ ಮರಿಯಮ್ ಅಜ್ಜ ಎಕ್ಟಿಂಗ್ ದಾಯರಂಗ್ ಅಲ ತಾರಫ್ ವಿ ಕೊಂ ಫಿಲ್ಮ ಕುಂ ಕಂಬುಣಲ್ದೇವಿ ಇಖ್ತಿಯಾರಿ ಜಾಬ್ ತಕಿ ಹದ್ದು ಹುಕುರು ವಿಲೇರೆ ಮಿಹಶಿಂ ಫುರಾಣ ದಂದೆ
2: ಹುಕುರು ವಿಲೇರೆ
1: ಜವಾಬು ರಂಗಳು ವರ ಬರಾಬರು ದೇವಣ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: හිතුගේ එම්මෙ ෆුම්මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතම් ඉහසාසේ
1: මිහාරු ඒ කරුණයේ ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ
3: කලා හුදුන් සිපවකින්දා හික්ගෑම් වාහකත අසරුකත රාකුතකායක.

ති එහුන්තරින්ගේ එම මක් බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා.

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයකෙන් මෙග හර්ට්ස් දිවෙහි එෆෙමු.
1: ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමතට.

ති එහුන් තෙරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙන කියාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙන කියාවරකා

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: Tea time request.

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة، وابعثه مقاما محمودا الذي وعدته، وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين. وصلى الله على محمد وآله وصحبه وسلم، والحمد لله رب العالمين.
1: أعوذ بالله من الشيطان الرجيم، بسم الله الرحمن الرحيم. مثل الذين اتخذوا من دون الله أولياء كمثل العنكبوت اتخذت بيتا وإن أوهن البيوت لبيت العنكبوت لو كانوا يعلمون. الله فيما إهيترين تكلبك ميهم جمسالي ගේන් හදා බේනුන්කුරි ෆෑදිගු මකුණුගේ මිසාලෙ හම කරවරුන් ගෙතකුගේ තෙරෙයින් එම්මෙ දෙරවරු ගියකී ෆෑදිගු මකුණුගේ ගෙකන් කරවරේ එකන් එවරෙන් දන්න නමයි. ඉන්නල්ලාහ යඅලමු මා යදඋන මින් දූනිහි මින් ෂයි වහුවල් අසීසුල් හකීම්. හම කරවරුන් අල්ලාහු ෆියවා එවරෙන් අලුකංකුන් ඔළුණු තකෙති එකලාගේ දෙන ගොඩිකෙන් වෙතේ. අදි එකලාගේ අසීසුවන්ත හකීමුවන්ත රස්කලාගේ. වතිල්කල් අම්සාලු නදරිබුහාලින්නාස් වමායකිලුහා ඉල්ලල් ආලිමූන්. අදි එමිසාලුත තිමන් රස්කලාගේ මීස්තකුන්න ජස්සවමේ අදි ඉල්මුවරින්නම් මෙනුවී එමිසාලුතකෙ නුවිස් නේනෙතෙ. වයස්තාජිලූනක බිල්ආදාබ් වලවුලා අජලුම් මුසම්මල්ලජාඇහුමුල් අදාබ් වලයඇතියන්නහුම් භගතතන් වහුම්ලා යශ්ඔරූන්. අසාබු අවසුම කලේගෆානුගේ අරිහුම් එවරෙන් එදේනෙතෙ. කඩ ඉඩිගෙන්වා මුද්දතෙන් නෙන්නම අසාබු එවරෙන්න්නා හමෙන් අතුවෙ ජයිස්කං කරවරේ. අදි එවරෙන් නුදෙනෙ තිබ්බා කුල්ලියක එවරෙන්න්නා හමය එකං අන්නානෙකං කරවරේ. යස්තාජිලූනක බිල් අදාබ් වඉන්න ජහන්නම ලමුහීතතුම් බිල්කාෆිරීන්. අසාබු අවස්සුම කලේගෆානුගේ අරිහුන් එවරෙන් එදේනෙතෙ. හම කරවරුන් නරකවනී කාෆිරුන් වරාදාෆාකන් කරවරේ. යවුම යක්ෂාහුමුල් අසාබු මින් ෆවුකෙහිම් වමින් තහ්ති අර්ජුලිහිම් වයකූලු ذූකූමා කුන්තුම් තඅමලූන්. එවරෙන්ගෙ මතින්නා එවරෙන්ගෙ ෆෑදරුන් අසාබු ඈස් ජෙහේදුවහෙ. අදි එදුවහුන් එකලාගෙ අංගවානෙතෙ. තියබෑමීහුන් කොන් උළුණු අමලිතකු ගෙරහ තියබෑමීහුන් ඩිබිගන්නාර. යාඉබාදියල්ලදීන ආමනු ඉන්න අර්ධීවාසිාතුම් ෆඉයාය ෆඅබුදූන්. තිමන් රස්කලාගියන් ඊමාම්වි තිමන් රස්කලාගේ අලුතකුන්නේ. හම කරවරුන් තිමන් රස්කලාගේ බින් තියබෑමීහුන් හිජුරකුරු මට්ටකා තනවස් වෙගෙන් වෙද. ෆහෙ හම එකනි තිමන් රස්කලාගිය තියබෑමීහුන් අලුකම් කුරා හොරිකමේ. කුල්ලු නෆ්සින් ذائقةුල් මවුත් ثුම්ම ඉලයිනා තුර්ජඋූන්. කොම්මෙ නෆ්සකීවෙස් මරු ගෙරහ ලිබිගන්නානේ එච්චකෙ. දෙන් තියබෑමීහුන් එඹුරි රුජුවාකුරව්වා හොරී තිමන් රස්කලාග හදුරතරේ. صدق الله العظيم امتي ذو بصفرك مان الله ذو بصفرك.
2: ديوه يفهم ديوه النايكو. নদীয়া একে মেগাহার্টস
3: আলেনোর

0: මුනිියවස් ෆිළවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්මා.
1: හිමබිහි රක්කා තෙරවූ
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සෑබෝන් ලෑගෙන් අත්දවුම්
2: කෙස්සා කිබී අලානම අගයා නෙෆෙ නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක එලුම්
2: අති හිමබිහිගේ අලාමාතෙන් හුරනම එක හෙරිවුම්
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವಾ.

0: වදී එක මෙගහස් දිවෙහි FM කොරිය මෙතන ගෙස්ට් ආර්ජේ
1: සද මේරි කියා ෆම ගාම සදවාග
0: තේරි නුකියම කොමස් මහබූවෙක්ද වා
1: මහබූවේ එපොඩි කීකෝ අස්තු මහබූබෝ
0: මිහාර මේ කීකේ වුණානි මේ හින්දි බහුග ආර්ණ
1: මෙස්සෙන් එමුරේ වහගත
0: කියා හාලු හේ හා රච්චා හේ එනිමුනි
1: එහව රගලේ කුරේ මෙදේ ගෙස්ටාර්ජේ හම නෝගට බයා හම සද්දා මුනේ කුරිය දාන PSM එයා මෙදේ ක නනෝට් කරමු ගෙන්දම් වි DFM 91 පේජ SMS කරමු දාම් වි මිරේ මිගෙන් ගුල මාදෝ කේ නකොල දු තරිකන් හොන්න ෆරායත අමෙද නෆස ඉතුබාරු කොග්ගෙන් කංකමුග ඉස්නගා බෑරුවා කම ගබෝ කරන්තෝ නෝන එකශිගෙන් වා ගොත බෑරුවා කම මුෂ්තම ගබෝ කරේ තෝ එන සද රගල දොමි කියුන
0: රගල එයකොත් කියන්නේ
1: හිඟාබ අනික්කස එහොන් තෙරියක ගුලා දේ පොහුරි
0: අස්සලාම අලයිකුම්
2: වලයිකුම් සලාම්
0: කේනෙත්තෝ
2: මර බරාබර එකලොන් කියන්නේ
0: රගල එහම විස්සාරත
2: ර විස්සාරයන නෝ
0: ආ කොබා මාසින් හම එල්නිනෝ ගසරේ
1: මෙහාර තොඩුව මාදේ අවරක් එක්කෙ පානේ ශහූගේ අඩුදැන් එෆ්එම් වරන් ඉවේ එකම තොඩුව මිහන් මිහාවර දෙවේර ශහුවක දිමෙන්ව එක මෙහ වර දෝස ජති මුදවේ පෙනිෆෝන වර ගෙන ඉවෙන්ට් තම් හෝස්ට කරන්ති කොළු එම
2: පහුන් ගොඩකුදිහාවීර
1: රඟලු කොඩකොදින් ගහවරු හොස්ට් කරේ එහෙම මුන්නාන ෆෙනිෆා
2: මම වරක් කැරේ ෆෙනිෆා
1: නා අනේ මෝල්ඩිවියන් ගේ ඉවෙන්ට් එක දියන ඒතිස් හොස්ට් කරේ
2: ඒතිස් කරේ දා
1: එහෙම මුන්නාන ෆෙනිෆා තා
2: ලක්ක ෆෙනිෆා නා
0: චෝකෝවා කැෆින්
2: ඒ බෑනේ මේ නදෝ
1: මෙහර කොෆී එක බෝන් තයාර වාහෙන් එක හද ගොතක හීවයි නගලත් මේ
2: කොෆී එක බෝ කාල මූසු මද
1: ඒ කුරානි කොෆී එකස් නුවේ දිවේ මිරේ කොංගේ එන්නේ වර රංගල දානි හිදුවේ ඉංගේ
2: ආ කමකනු දේන
1: මොනේ මිහිමස් වානේ බයි ෆාර එහෙම සුන්නාන
2: මිරේ කම ඇස්සේ කොෆී දිවෙන්නේ කාරේ ඉන්නේ
1: එහෙම නෝ එහම මි බදලි නිම්මහ සද්දම් කොෆී දේනකම
2: බලමද
1: සහෝ ලබ්බ කොළ දුන් තරිකන් හොන්න ෆරායත අමෙද නප්සන් ඉතුබාර කොක්ක ඉස් ඉස්නග කංකමක බෑරුවක්ම ගබල් කරන්ත
2: මම හාරු වර නුපනේ දෝ
1: මම නුපනේ ඒ කී වෙගෙන් හෙන් හීවනි
2: මඩන් හීවනි දැන් අනහෙ මුජි තමම ස්මා වල එකම මසකත නුපුරණි අස්සෝ එහෙම කොඩක ෆස්ට් හේ වතර ජාන දෝ අස්සෝ මීහුන් ජහනේ එමිහුන් නස්සෝ එතව වතු දෙන් දෝ එමිහුන් මයිකම් වානකම් දෙකේ මුලියකම් ගෝහිය නෝකන්නේ නැගේ දැන් ඒකම ලාංජේ එපෝට් නොදවැණේ කන්නේ නැද හරු එසාග එහෙම මෙහෙම දැනේ මෙසාලක කොළවරක් කුදනේ අමිල්ලෙත් තමයි දැනේ ද එතම සග ඒ කුජාගේ අවජේ කොඩක විශ්නාද දෙන්න නෝනියා මුන්දම හුච්චක් කියන කොඩක මතක් කෙල්ල මේක දෙරෙන් හදෙන කොළවර එකනේ නෝන සාන හැම මෙහෙම නෝනයි කිතු මායිකම් කමෝ එනකාර දෙම් මෙවණේ අමිල්ලෙ ශ්‍රණිගෙන් නිකුණ කුජාගස් කොඩක මේ දනා කොද්දෝ දැන් කල කංකමක තෙරෙන් ගොස් වරන් හම ලව මුරු කැව අකු ජාමිල්ලේ ගබොල් කුරේ කියන දෙවෙන තන නෝක
1: කේන ෂහූමෙන් රෂු ග එකන්තත්
2: කේන ඒ රෂුම් මි මි බෑ මි කියන්නේ ਮਿਹਰ ਰਸੂ ਇਨਫੈਨਾ ਕੰਕਮ ਬਲਾਰ ਬੜਾ ਕਾ ਬਤ ਵਾਹੀ
1: ਕੰਮ ਬਰ ਹੀ ਬਰ ਗਦ ਇਫਾ ਹੁਲ ਵਾਂ ਹਮ ਗਾ ਸਿਰ ਸੋਲੇ
2: ਕੰਮ ਕੋ ਜਨ
0: ਇਤੇ ਕੋ ਲਗੇ ਅਨੇ ਕੇਬਲ ਟੀ ਬੋਲ ਹਟਾ ਮੀ ਹਾ
2: ਹਾਂ ਹਾਂ
1: ਇਹ ਹਮ ਗਾ ਮ ਸਵਾ ਅਨੇ ਤਰੀ ਕੇ ਬੁੜਵੇ ਨੀ
2: ਆ ਇਕ ਹਲ ਇਕ ਤੇ ਕੇ ਨਿਕਨ ਨਹੀਂ ਮੀ ਹਾ ਰੋਲੇ ਨੀਗੇ
1: ಶಹುತಿ ಬುನಿ ಅಸ್ತು ವಾರ ರಂಗಳು ಹಾಕಿ ಹಿಂಗೆ ಸದ್ದ ಮಾಜಿನ ದಿಬುಣು ಪುರುಸತೆ ಇರಸುಗೆ ನಿಕುಳದು ತೆರಿಗೆ ಹುಣ್ಣ ಗಾಯಕಣಕ ತಿರಿಹಕ ಕುದಿ ಉಳೆಯತಿ ರಸುಗ ಹಿಂಗೆ ಉಳೆಯರುಗ ಮಾಜಿನ ದಿಬುಣು ಹಮಗೆ ವಿಹಿವರಕ ಕುದಿ ಗಾರಿ ಜಿಯಾರ ಕುದ ಪುರುಸತೆ ಹಿಂಗೆ ಹಮ್ಮ ಶಹುತಿ ಬುನಿ ಎಂಬನಿ ಹಿಂಗೆ ಗಿನಫಾರೆ ಕುದಿನ ವಾಹಕ ದಕ್ಕ ಮನದ ಮಿರಸುತೆರೆ ನೆತೆ ಪುರುಸತೆ ದೋ ಏಕ ಮಗು ಅನೆ ಅಸ್ತ ಕಿ ಶಹುತಿ ಬುನಿ ಹೇ ಪುರುಸತ ಕಿ ಹೋದ ಮಸೆ ಕುರ್ಮ್ಯಾನ್ ಮಿಜ ಮಾಜಿನ್ ಮಿದಣಿ ತಿರಶ ಬಸ್ ಬಡತಿ ಅನೆ ಇವೆಂಟ್ಸ್ ತಮಿ ಹೋಸ್ಟ್ ಕುರ ಮಾಜಿನ ಕೇ ಸಮನು ಕುಳ ದಮಿ ಏ ಮೇ ಬುನಿ ಏಕದ ರಾಸು ಬೇರುಮಿ ಹೇ ಕೇ ರಶಕ ಬಸ್ ಮಿ ರಾಸು ಗತಿ ಬಿ ಕುದಿನ ಅದಿ ಏ ಪುರುಸತ ಬಾ ಬಡ ಫಹಿ ವಾನೆತಾ ಏ ಮಸು ವರ ಬೋಡಂಗ ಏಕದ ಶಹುತಿ ಬುನಿ ವರ ಗಂಬಿತ ನಫ್ಸ ನಿತು ಬಾರು ಕುರುಮು ಗೆ ಬಾ ಅಸ್ತು ವರ ਕੁੜਾ ਸੋ ਕੁਦੀ ਕਿਹਦੇ ਇੱਕ ਰੰਗਲ ਕੁਰੇ ਨੇ ਸਭ
2: ਰੰਗਲ ਕੁਰੇ ਨੇ ਸਭ ਮੂਜ ਤਮਾ ਮੀ ਉਲੇ ਮੀ ਹੁਣ ਤੋ ਰੰਗਲ ਤੀਵੇ ਮੀ ਹੁਣ ਮੈਂ ਕੰ ਕੁਰੇ ਨੇ ਤੋ ਇਹ ਮੀ ਬੁਣਾ ਹੈ ਇੱਕ ਦਿਨ ਨੇ ਤੇ ਵਿਸਨਾ ਦੀ ਗੈਂ ਹੈ ਬਤੇ ਬਗ ਬੂਦ ਬੈ ਕ ਪੁਰਾ ਕੰ ਨਾਰੇ ਮੈਂ ਕੁਰੇ ਸਭ ਰੰਗਲ ਵਾਂ ਇਹ ਹਰ ਮੈਂ ਗੇ ਵਿਸ ਮੀ ਉਲੇ ਕੁਲੇ ਦੇ ਮੀ ਹੁਣ ਸਕਿਨਾ ਫਾਰ ਆ ਮੀ ਦਾ ਨਫਸ ਕ ਨੋ ਵੇ ਦੁਬਾਰ ਤੋ ਬਿਨਾ ਕੰ ਕਾ ਇਹ ਕਮ ਵਸ ਇਹ ਹੈ ਮੀ ਜਮ ਸਾ ਕੁਲੇ ਦੇ ਮੀ ਹਾ ਗੇ ਇਨ ਤਫਾਤ ਕੀ ਨਾ ਮਿਲ ਦੇ ਇਹ ਬ ਵਿਸਨੇ ਦੋ ਇਹ ਦੇ ਬਾ ਅਸਲੋ ಅಣೆಕು ದಿನ ಮೀನಿ ಕುಡ ಕುಡ ದಕ್ಕೋ ಏಕಲ ವರ ಗಿನ ಕಂಕ ಮುನ್ ತಫಾತು ವೀಮ ಒಂದ ಗೂತ ಹುರುಮಾಯ್ಕೋ ಎಕುಜ್ಜಾಗೆ ಪೋಟು ಎಕೆಣಿ ಎಕಣ್ಣು ದಾನ ಹರ ಬಡಗ ಬೋಲು ಕುರೆತ ಹರ ಅಸು ಇಬಣ ಹೆಂಗ ಹರಮೆ ಅಸು ರಂಗಳ ತಿವೇಮೆ ಹೊಣ್ಣವಸ್ ಮಿಸಾಲಗ ದೇರೇಕು ಗೊಸ್ಗೆ ಕುಡಕೋ ಹೆಂ ಬೇಡ ವೈ ಬ್ಯಾಂಡ್ನೇರ ದೆಂಗ್ ಇದರ ಕ ಬೇನ್ ಮಣ್ಣು ಅದ ಕಮ ಕ ತೆರೆ ತಾಕ ಎಗೋತ ಆದಿ ಹೆಂ ಕಂಕಮೆ ಕಮೆ ಉಣಿ ಕುಜ್ಜ ಕಾದಿ ಮಾ ಬೇನ ನೋವಣ ದ ಇತರ ಬೇಸ್ ಕುರ
0: ಆದಿ ಮೇ ರಕಲ ಅನೆ ಮೊತ್ತ ಮೌ ಹಿಂಗಾ ದೋ ಕೊಲ್ಲಮ ಆಯಿಲ ತೆರೆ ಮೇ ಸಸ್ ಹಾಗೆ ಕತು ಕ ಏಕ ದಿನ ಬ್ಯಾವರಿ ನುಕುರ ಬ್ಯಾವರಿ ಕುರಾತ ನೆಂ ಹೆ ಬಡ ಕನ್ನು ಫೇನೆ ಎತ್ತ ಮಿಸಾಲ ಲೆಕ ಎ ಆಯಿಲಿ ಕಂಕಮು ಗ ಬೇಸ್ ಗಿನ ಫಹರು ಏಕಲ ಎಮಿ ಹುಂ ಬ್ಯಾವರಿ ನುಕೋ ಏಕಲ ಎಮಿ ಹುಂ ನಕಿ ಗೇಗ ತಿಬೆನ್ ಜಹೇ ಬೈ ಗತು ಕ ಕನ್ನೆ ಆಯಿಲ ಆಯ ಮಸ್ ದೇಕೇನಿ
2: ಆಯಿಲಿ ಕಂಕಮ ತೆರೆ
1: ಬರೋದು
2: ಆಯಿಲ ಪ್ಲಸ್ ಮುಜಿತಮ ವಾಯ್ ಸಾಬಂ ತಿಬಣ ಆಗೋತಾಲಕ ಮುಜಿತಮ್ಮ ನೋಡಿ ಅಟ್ ಲೀಸ್ಟ್ ಆಯಿಲ ಈಗ ಕುಚ್ಚಾಗುವಾಗ
1: ಶಹು ಗೆ ಹಿಯಾ ವರತ್ತ ಪಾತ್ ವರ ನಗಳು ವಾಹಕತೆ ತಿ ಪಾಹ ಕುರೆವಿ ಇಂಗೆ ಶಹು ಕೋನ್ ದವೆ ಜಹಾ ದೇಮಿ
2: ತಿ ಕೋಲ ಹಮೈ ದೆ
1: ಅಂದ ಹೆಂಬೆ ಮ ಆಶಿಯ ದೋ ಕೋ ದೇಬೆ ಇಂಗೆ ಕೊಂಬೆ ಕ ಹಾಸ ಕೋ ದಾ
2: ಹಾಸ ಕೋ ನಾ ಮ ಅಲ ದಿಮಾಯಿ ಮ ತಿ ದೇ ಕೋ ದಿನ ದೋ
1: ವರ ಬಡ ಶುಕ್ರಿಯ ಇಂಗೆ
2: ಎನೆ
1: ಮುನಿ
0: ಆ ಹೆಂಬೆ ವರ ಪಾಜರ ರೇಗಂಡ ಕ ಗೆ ಇಂಗೆ ವರ ಥ್ಯಾಂಕ್ ಯು
1: ಸದ್ದಂ ದೆಮ್ಮೆ ಗವೆ ದಿಮ ಕುರಿ ಹಮ ಇಕ್ಕಮೆ ಫಾಹ ಕೊದ ಹಿಂಗೆ ಶಹು ಎ ಫಾಹ ಕುರಿ ಎ ಪಾಯಿಂಟ್ ಇಕ್ಕದ ಹಮೆ ತಿಬೆ ಮೀ ಹುಂ ವೆಸ್ ಬೈ ಫಾರ್ ಮೀನ್ ಕಮೆ ದಿಮಾ ಬಿ ಮ ಎ ಬ ಫಸ್ಟ್ ಹೇಗೊ ಬೇ ನೋಣಿ ಅಣೆ ಇಕ್ಕದ ತಂಕೊಳೆ ಗಮ್ಮಿದ ನಪ್ಸಂಗೆ ತುಬಾರ್ ಕುಡವಾಗ ಬೇದೆ ಮಿದಕ್ಕಣ್ಣು ಕೊಳದೇವೆ ಮೆಹಂಗ ವಾಹಕ ಅಬದುವೆಸ್ ದಿಂಗ್ ಬ್ಲೈಂಡ್ ಅಸೋಸಿಯೇಷನ್ ನುಂಬೆಸ್ ಅದಿ ಹೆಂಗ್ ಜಿಯೋ ತಕೊಂಬೆಸ್ ಹಮ ವರ ಬೊಡಂಗ್ ಲಿಕ್ಕದ ಈ ಕುದಿಂಗೆ ಮೋಟಿವೇಶನ್ ಹೈ ಕೊರದ್ದು ವರ ಮಸಕ್ಕೆ ಏಕಮಕು ಅನ್ನ ಅರುಮೆ ಮಿ ಬುಣಾನಿ ಇದು ಇಫ್ಫಾರು ಎಟ್ಟು ನಿಮ್ದೆ ದಿವಿ ಬಹುಗಿಸ್ ಒಣ್ಣಾನ ಕಣ್ಣಿ ಇಫ್ಫಾರು ಎಟ್ಟು ನಿಮ್ದೆ ಒಣ್ಣ ತನಗ ಒಣ್ಣಂ ವೀಕಿ ನೋಣೆ ಅನಿಕತೆ ಎವ್ರ ಭಾರತ್ ಎದು ಎಬ್ಬ ಜಹೇ ವೆದಿ ಫೊಳಾದ ಹಣಕ್ಕೆ ಎವ್ರ ಭಾರ ನೀ
0: ಕೊಡ್ಸು ಮುಸ್ತಮ ವಾಗೋದಕ್ಕೆ ಕಲ ಮೀ ರಟ್ಟೆ ಹಿಂಗ್ ಇಹಾ ವರಕ ಕಲ ನುತಿಬೆ ದೋ ಮಿಹಾರ ಕಲ ಎಮ್ ಎಮ್ ಎಸ್ ವರ ಬಿಸಿ ವೆಚ್ಚೆ ಕುರೀಗ ವೆಚ್ಚೆ ಹಾರ್ಮೆನ್ ಕುಡೈರು ಕವಿಮ ವಾಗತ ಕಲ ಕುರಾನ ಮಾಬುಡ ಕಮೆನ್ ನೋವೆ ಅಣಿ ಕುಳುಂ ಫಿಯವಾ ನಿಂ ಎಹೆಂ ವಿಮ ವಾಗತ ಕಲ ಏರು ಎಮ್ ಎನ್ ರಸುಗ ಉಳನಿ ಉಳೇರು ಕಲ ಮಿ ದಿಮಾವೆ ಎಮ್ ಎನ್ ಎಮ್ ಎನ್ ಅದೋ ಬ್ಯಾವರಿ ವೆಸ್ ಕುರೆ ಮಿಸಾಲಕ මේ ආරුවෙන් එමි හුන්නායකගේ ඔලේ රන් එක්කල ඇයි නොකළ දුන් දෙරකන් හුන්න මිහෙක්ගේ හුසාස කොරියක නුදේ එකමක මිහාරු එය තෆාතුවක් සාවක් එක අල්මින් කොම මිකුස් ෆෝන නුණ කොමස් කමෙක් ගාපු දොස් වර
1: කොෆියක
0: දියස් ෆෝන් හම එවස් එක්කල මේ රට්ටෙස් එක දේන වගුතෙන් එවස් මි කොතකු මිහාරු නෙ ඒ අස්තු බොඩන් හීවන එක්කල දැන් මිපහුන් මේ ආහාරම් දියෙන් එක්කල මේ රශකම් විස් දැන් එරසුග හුරි කුජ්ජක් කෑරිගේ වාහක දෙක්කීම පොනි තිමන කුරින් නිකුන්නම ඒරු දැන් රට්ටෙ හින්න එකීගන්න නිකුම හම අල්ගොඩායක දියයි මෑදාන වෙස් ද ඒ මෑදානුක තිබෙහම අහරුම් දෙමම අර වාහක වෙස් දෙක්කීම තැන් වාහක කුරි මිහාරු අස්සු රුණිකුන්නනි දැන් තිමන කම්පෙක් වෙසි හරංගලෙ නූනේ දැන් අනෙක් කොළොන් මේ මීහකු වෙස් නාදේ දෝ මිහාරකු නෙතේ වෙස් රට්ටෙස් එත්තිමන්නගේ රසුගේ
1: හිඟ සදම් මී මීගේ මිවාහක අධි ඉතුරන් බෑරු වාහකතක දෙක්කිදාන කන මිවාහක හිඟ අධි ඉතුර කොන්ටිනිය කොද ශහුග ලවයි පහු කෙනවන්
0: හිඟාදෝ ජහලා හදදු කොල්දාන්
1: යා

0: TVFM නුව දිහේ කෙමන ගහන
1: දාන්තකා ගුලිපවි ෆික්යාම රීතලවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුව දිහේ කෙමග TVFM ගේ මේ හන්දේ බයි ලවත කොමස් පෙරිකෙ
2: ගොන් ෆිල්ම නුනේ කී
0: හම දිවෙන්ගේ මොනිසු හි ෆිල්ව දෙනුමුග අබදුවස්

0: දතුරකම් වර මජාද
1: ආදෙන් ගෝහෙන්නු මෙ රෝකෙත
2: අයිරා බේනුම්වී මෞලූ බදල් කොල්ලාශේ අයිරායත් සෝහන් පලාලියේ ಹಿಂಹಮ ನುಜೆಹುಮುಗೆ ಅನ್ಸರು ಜೋಹನ್ಗೆ ಮೂನು ಫಿಲಾಯ್ ಕೊಸ್ವಿಯೇ ಏನಗೆ ಸಮಾಲ್ಕನ್ ದೆಂಹುಟ್ಟಿಗೆಂದೇ ಐರಾಯಶೇ

0: موديها كم ميجا هرتز تبع هي FM.
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකරිපවා වාහක තක උළුවාලේ වේදෝරේ

0: දිවහිFM 96.1 MHz. දිවහිඟ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්.
1: රීත් අපතු වෙස් රීත්.

0: ජීවිතයේ FM නෝදි හේක මෙබහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීත ලවතකේ
2: රේ ආතෙස් කුරියේ
1: නෝදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙරිකෙ
2: දෙපොන් ෆිල්ම් නෝ මේකේ
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්